ඊලාටේමට සයික්සකුට සෑනැප්ටේලා මේ යුගී ඔවිටකන අක්්‍යනිත් තේමත් තක්වයිලාත් නුටක්කත් නුටගයිත් අයොක්සිලාවමටේලා මරංමුන් තෙමත් තමක් සමාමක්සානුනික් කාටලිකුට සානයක්ටිකු